සන්තුෂ්ක අංගතෝලෝගිනෝ කාක්තෝබරන් සන්තනයන පක සන්තුෂ්. ගනි පරලංගිම ස්පිරිතු සපක් පසන්තුෂ්ණී මඟදොලොත් අගෝන් ගමහිමොයිනේ පාරසාමන්. ගලවස් කදගෝ සංගමගිනෝ හැසු ක්‍රිස්තෝ. සාවලක්ෂිකින්තු ගියන්ස් කමතායුන් ගයි අගින් බාතොන් සිංගින බබුතොන්. යගින් පුහගින් පමිහක් තියක් නැතින අපයි. ඥානක පසලමත් සෛ මොකගියයි නිගින් පනාක්තාක් සෛයං අමාගෙන් තුතුනන් ගනගස්සලින් මක්කුහා කමුතනන් කක්මකාවන් කමුස්සිනී කෙයිනිය මොං ආකොන් ලාවස් ඒකතු ගියන් පාරසයිනියෝ